ලජිතක නේ ජය රසර ආලේ නැතිසින් කෙන්නගේ මාගිත සිටෙන්ද ආලේ කීකස බේස් නුනතනලෙන් කොරෝ Ini ya nenye, kalau cerita mangga nongot kinai,